සසර සරණ සවුසත් දම්හමාවෙන් සතුස්වා සග පවග සැපත්මදුන් දම්රදුන් දම් සගුන් සෙවූ පෙරමැදග වනින් මේ තුන්ගෙනේ මුල්කෙමෙන් නම් පතලම

යන රවුමේදී ඔහු ඇනේ කතුතින් පයේ ඇනේ කතුතින් පයේ හොඳ බලමු ගිහිල්ල මට පාදුවේ ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනෙවි ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනෙවි ඔයා හොරෙන් හොරෙන්

ගසාගල පිසදල යන්නේ කොයි ගසාගල පිසදල යන්නේ කොයි අද ලෝකේ හිමිනිහාම විසයි හරි චිත කම්පා මුලා බාද ඇති වෙයි ගියොත් ඉක්මන් වී ආපහු මව උනරි ගියොත් ඉක්මන් වී ආපහු මව උනරි ඔයා හොරේ හොරේ ඔයා හොරේ හොරේ

0: ප්‍රේමසිරි කේමදාස ගොළු හදවතින් තුන්වැනි යාමේට
1: Landmarks in the history of Sinhala film music
0: නොහැඟ වූ ආදරය
1: The eternal torment of unexpressed love

0: සියම් දේශකයෙකු අන්බසකින් ගයන්නට හුරු කර වූ ගීයකට වියට්නාම් සංග්‍රාම භූමියේ යුද බිය මැද නිසසල මොහොතක දුටු සඳ එළිය.
1: A Thai sings his lament as moonlight falls on the ravages of a Vietnamese battleground.

0: බර්ටෝල් බ්‍රෙෂ්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන.
1: බර්ටෝල් බ්‍රෙෂ්ට් on Hitler's cabinet of ministers.
2: මෙරි ඇමතිවරු ඇමති